0: and west and north and south, you know it's kind of hasty.
1: මුණියවස් ෆිලෝම නොදී එක මෙගහර්ට්ස් දිවේ FM ටියුන් කොල්ලවා.

0: ඒක මස්සල නුජයදෝ නසීබ
1: නෝලයකන්
0: ඇතිබුණහගේ ගන ලිය දෙවේ හලගොත කරන ඉන්න ක නසීබ
2: තිරශගේ එබ එක්කොන් නගැන් දුසුති උලෙන් ංගලවිය
1: එන්න තනමගෝතම් ගස්ස කොරුමතින නගේ හැම්වර
0: පසේ හතෝ
1: ගොත්ත කොරුමති න්නන පාක
2: පාකරගේ ජාගෙන් එබ ගැංගුලෙන් දතිගේ
0: පාක දාම් ෆොටෝ නග දාමිය වෙස් දුසුමාමන්ගේ පෙන ෆේගේ ෆොටෝ නගන්න
1: එද නගාස පෙන්න්නාති ලවිබොඩ
0: නන හ රීති කො හම යෝගට ච්චි වෙට්ටි ෆොන්න වර ගෙනම බේනු වාන ෆොට එච නගගේ
2: අනික් වර ට්‍රෙන්ඩිං එච්චත් තම බෝගම් වි
1: ගෙස්ටුම් සස්වර ෆොටෝ නය
0: නොහේ සමයිපන නමිහරද බෝගම් විලාව සහෙන් හෙදි ෆෝන්නයක වර ලෝබි ෆොටෝ නගරගුස වර චාලද වර වර රීතියා
1: අද හුදුකුවර
0: අද එහ මික්කොන් එක්කො හොන්ඩරුස් වර ලෝබි දෝ
2: මික්ස්කරීම සමය රීති දැන් එබ හදන්ත ්‍රා්
1: ්‍රා්රස්ලිරන්නහිතුලොස්තුලන්නෙක්වද
0: එක්කන හදාච්ච
1: ඒ
2: කුලෙල්ලා ෆයි කල හයිබරිඩ් කරන
0: ඕ නයිස් එම කුරන් එකම් වෙස්
1: එකම් කර එකම් මෙහරු වර අනේ අද ඉම පශන් එකම මෙහර පසන්
2: පශා හිසා
1: න්නර මෙහ රෝස් තෝයකො ැගුරු නිර්ද නිර පරාසට ඒ දාද
2: අමදී මසැක්ක ෆෙරුමුගේ මරහලා යද්දා දෝමි හරෝති අප්ඩේට් දේතින්ගේ
1: දුසුවා
2: කොබ හිංගලව ජහන් කොන් කුදරක හාස කොල්ලානි
0: අද හද මායුස්කොත්තිදිය කොබ අඩුහන් හුරිමිය
2: එ නොේගේ කුරින් ගුලන්ජහ මී යනේ
0: ගුලන්තරම් අඩු වෙන
2: ඉවන්ජහෙ ලව එක්කම වනි දෝ ඒ මෙසජවා
1: කියලා පනැතිීමද
2: බුණ මේ දුසූ කෑරිගෙහෙ
1: කුල මේ දෙද සහන්ඩ මියල්තවර විශ්චාරයවර දීසි දුවයි
2: එහෙන්ත වර බෝකෝ
1: වර බෝ විස්සර හදා අනෙක්ක හුට්ටාලා
2: මි කොලතෙන් වරං අනෙෙන් චාලුකොන් අවිකොන් ඔන්න එකම හීවේන්ගේ බයි කලු විලා කොකොල එබ ලේ හෙන්ගේ
0: එහෙන්තවනි ඕකේ ඕකේ දුසු ලාව ගෙනස්ටෙන දුසුමාගෙන්ගේ
1: දෙන්න
0: ඕකේ තැංකවගේ

0: दिव्य राज्य के मिनिमम दिवस 26 जुलाई।
1: වස් පිළිවදම නුවදිය 1 MHz 2 FM ටියුන් කොන්දම
2: මේ ෆානිව

0: ගඩින් එගරගෙට 23 මිනිත් හිඟා මෙවැනි දිම්මා මිහාර හැම කැමස් දිම්මා මිවහ කතා කාලානි අස්සම් දෙකුන් දිම්
1: හා වලේකම් සලා
0: හා තහා බුර කොන්නේ මිවුලෙනි කොන් කම එක මිහා බුර කොන් මිවුලෙනි
1: එයි මෙසින් ගාව එච්චි තන්නේ ගැලේ නිකා
0: මේ තුමි දොන්න දුවස්
1: දෝනේ ඊයේ මිය දුවස්
0: දොන්න නුජේ දුව හෙන්නේ දෝ ಚುಟ್ಟಿಯಾ ಸ್ಕೂಲ್ ಬಂದ ಮೀ ಎವಾಗ ಮಿದಿ ಮಾವಿ ಬೌಳೆ ಕೊಂಗು ಜಲ್ಲವ ಹಾಸ ಕೊಲ್ಲನ್ ವರ ಬಿಸಿ ಗಡಿಯ ಹಿಂಗಿ ಹಾಸ ಕೊಲ್ಲಲ್ಲವ ಎರತ್ತಲ್ಲವ ಜಹೇನಿ ಓಕೆ ಹೆಂವಿಮಲವ ಜಹಾಲ್ ದೇನ ಹಿಂಗೆ ವರ ಬೊಡ ಶುಕುರಿಯ ಮಜಾ ಕೊಲ್ಲನ್ ಕ ಮಮ್ಮಿ ಬಾಲ ನಿಂಗೆ ದಾತುರು ಗೋಸ ಮೂದಂಗೇರಿ ನಂದು ದೆ ಮಜಾ ಕೊಲ್ಲಾ ದೆ ನೇರವೇನು ಹೂಯಿ ವೇತ ಮೂದೈರೆ ಮಿಗೆಂದ ಎಹುನ್ ತೆರಿಗೆ ಹೂ ಮಿಶೋ ನಿಮ್ಮ ಲಹ ವಕಿವೆದಾಣಿ ಎಮ್ಮೆ ಹಾ ಎಹುನ್ ತೆರಿನ ವರಂ ಉಫಾ ವೆರಿ ವರ ಪಾಚ ವೆರಿ ದುಹಾಕಂಗೆ ದೆ ವಸ್ತಾಂ ಬೇಕು

0: සමාව ගැට තිවහෙමු තිවහිම් තිවහින්නයකු
1: නුවදියක මෙගහට්ස් දිවහිම් අබදුවස් එම්ම ගාතුග
2: ලවකක් පහ නොවයි.

ලෝබිවා දරින්නේ. මිනිවන්දෝගේ මෙන්දුර එකෙච්ච හැර හමේකනේ නොදිහයක මෙගහට්ස් තිවේ FM.

ලෝබිවා දරින්නේ. මිනිමන් දෝගමෙන්දුර එක ජැහැර හමේ කනේ නොදිහයක මෙගහට්ස් තිවේ එෆෙම.

අධිති මනරස් කලාන්ගේ ඉරාද කොරබනි බිමුගා දෙරව නිකමැතිවී මීහුන්න නියම දෙවුමශ අධි එවරෙන්නේ එහෙම් මීහුන්න මගු දක්කා ඉමාමුන් කම්ගාලෙවුමශ අධි ෆිරාවුනුගේ වෙරිකම් වාරතවනිවි මීහුන් කම්ගා එවරෙන් ලෙවුමශේ.

0: ඉල්හාම් කරවීමේ කමනා එකලේගෆානක් කිරුපොදු අරුවා හොෂකමෙ ෆහැ කමනා එකලේගෆානුග මච්ච බිරුපුළු ගෙන්ෆෙනම එකලේගෆානු ෆොට්ටකල් ලබ්වාෆා කෝරුග තෙරයන් එල්ලවා හොෂකමෙ අදි කමනා බිරුපුළු නොගන්නාශ අදි හිතාමවිස් නුකරබ්වාශ හමකශවරුන් තිමන් රස්කලාන්ගේ එකලේගෆානු කමනාය රද්දු කරබ්වා හොෂීමෙ අදි එකලේගෆානු රසූලුන්ගේ තෙරින් ලබ්වා හොෂීමෙ
1: දිවෙහි FM දිවෙහි නායකු නුවදිය 1 MHz

ලෝබිවා දරින්නේ. මිනිමන්දෝගේ මෙන්දුර එකෙච්ච හැර හමේකනේ නොදිහයක මෙගහටස් තිවේ.

ලෝබිවා දරින්නේ. මිනිවන්දෝගේ මෙන්දුර එකෙච්ච හැර හමේකනේ නොදිහයක මෙගහට්ස් තිවේ FM.

මේ මාගණ්ඩුක පුරතම විසින් ෆාල් ප්‍රවා ඛයාලකි වර නල රීති දෙන් රීති නල තකුරාරකෝ එ හඳුගෙ රීති කමුගෙ වාහක එ හඳෙ අලිකුරි නොනි හඳෙග්ග අලි ලිබුනි එ ලිබුන අලිගෙ තෙරේග හම එහාමෙ රීති මූදෙග්ග එ ලොනුගණ්ඩු මි දවරු කුරා ෆෙනුගෙ ගොතන් ඔන්න බයිත එමෙ ලොනුගණ්ඩු මතීකක් මෙ රීති හුරිහා උපාතකෙ එගමණ හිංහම ජෙහෙ හුරිහා උපලෙ ලිබිගෙන් හුරෙ මි දෙකුදින් එකුගා වීම කිහා වරකන් එකුගා වීමා තෝ ලොනුගණ්ඩිග්ග මතීගා මි දෙවෙරින් හඳෙග්ග අලීග උපා හෝදමු අනික කොම්ඵල බත්තෙයෙග ලව් බත්තෙලියෙග එමෙ ලෝභීග බත්තෙයෙග දතුරු කුරම මි දනි එ දෙවෙරින්න එම්මෙ ගෑ බෙවේන ගොතක උපා වෙර්කො තිබෙගෙන් දතුරු කුරා වාහක එහින් ගොතක් දන්නවනම ලෝභීග මස්තුග දෙවෙරින් ගොස් මි ජිහිප වී වරු වසං කොල්ලාපා එ ඛයාල් ෆාල් කොන එ දතුරෙ මි කුරන වරන් එහෙන් කහල ඛයාල එහෙනතෝ ලෝභීග බත්තෙය ලව් බත්තෙලි එත ලෝභීග බත්තියෙග මි දතුරු කුරණි බත්තිය කි හම ගෑමස් මි බොක්කුරෙන්නු දෝඤ්ඤෙන්නු ඔඩි මානකුරවේ ගොත මානකුරවේච්ච මුදා බරා කුරාන එමෙ ලෝභීග හයාතකි ආදග හයාතෙ නුංක මිසිප කුරවනි පුර හයාතක

ඒ විදාළුවේ මේ ලුයි ලුයි වයා කඩුගේ රාලතහ තෙරේග දෙවරින් බද්දලුවේ නොනි ලෝබීග කියයාල්ත පාල්කෝ එක්වරිකම් ලොයබ බදලේ එ ලෝබි ඉන් තිහාය ගෑවදිය ෆො මියදු අනෙක්කා එක්ගොතකුන් එකල ලොයබවර කුඩකො රට්ටෙහින්කම වෙගෙන්දියවාගේ එහෙමවෙස් මානකර විධාන මින්ගේත නොනි රට්ටෙහින්නම් එ ලොයබකී වර්ගුද ලොයබක වාං ුලේකම මේ එංගිකෙන් දියවාහක පලාරෙන් දියවක් ඒව සංවිධානකම එහෙවේ මේ ලෙංහෙද විශායර්ගේ මේ හිප්පුළුග ඔති කොම්මානයක වනේ හම ගෑමස් මිහිස මල්හුණ ලපාකුරුව නිගේ තොම කොම්මස් කල හගී ගත සිකුරම ලෙමිරිය වුවා එ එකම් වෙගෙන් දියවාහක කොම්මේසල් ගුළුම බුරුවරැපි මිසාාව.

මේ ෂෝයින් දෙම්වස් වෙනුනි මායුස්කමේ මෂූර් පොප් ලවකියුන් තෙරියා මෙඩෝනාගේ ලව ඈරු සපෝටරුන් තිබී වානුවාණේගේ මෙඩෝනාවී කුන්තාකුතෝ බලන් එඟුණු ගොතුගා ඒනගේ හුෂර්ම්ගේ ෆුරුතම නෝධිය සිකුන්තකී කුරින් රෙකෝඩ් කොෆවා බයි ලයිව් කොෆ් වෙනුනි එම්මේ විහිවරක සිකුන්දු

0: Pokémon.
1: ගේමොන් මිහත්තාගේ ශෝග සාණී මීනි සාණී මිහා හිස අවර කින දණි මිහරු දෙන් ඉනාමු කෑර කොල්ලා හවර හුජ්ජෙන්ගේ වර රංගල කුරියත් දණි ඇදි මිහවර කෑර කොල්ලාන දෙම්ම තෙම් මේ ෆහු මසෙක්ක හගේ ගතුව
2: මස්සලෙන්නේ
1: තයාරු ලව කියන්ත
2: කොම්ම සොරක ගේග කිය කාරෝකේ
1: එහෙම ජවානේ ලවේ කියලාම ලවේ කියලාම ලවේ කියල් දෙන්න ජෙහෙන ඉංගෙ ශහුදෙන දිහ බස් ඒක මීගේ බෑන් වගුතේ මාණේකි සාණිය ලිබේණී කොම්මෙ ලවේ කියන් ෆස්සිකුන්තු තරේක ෆෂන් ජෙහෙන
2: අමලකට ලවෙන් ගදෆ් කියන් ජෙහෙන
1: නෝ හම මුරි ලවත
2: ඕකේ
1: බස් තකෙ දෙන ඉංගෙ ශහු දිනීම කොල්ල දෙන්න විකමකි ඒ බස් හිමනේ ගොත ලව කියන් ජෙහෙන
2: ඕකේ
1: නාරු මිසාක ශහු බොණ දාන ෆිනි ෆෙනේ මුණිම දෙන් හමන්න බොලන් අන්න පුරතම ලව
2: ඕකේ වසලින්
1: සාෆ ජදෝ ಐಡಿಯಾ ಗೆಟ್ ವೆಚ್ಚ ದ
2: ಐಡಿಯಾ ಗೆಟ್ ವೆಚ್ಚ ಏಕ ಮಸ್ಸಲೈಕೆ ಕೊಲ್ಲಿಯ ಕಾಪಣಿ ಮೈನ್ನಾಣಿ ಕೊಲ್ಲವೈ ಪೈ ಕಿಯಾಣಿ
1: ಫಸೇವಾಣು ಉಂದು ಮಸಕತೆ ನುದೇನ ಸಾಣಿ ಶೌ ಬಲಲ ಫಿವೆತೆ ಶೌ ಉಂದು ಮಸಕತೆ ದೇನೇನೆ ಉದೇನ ಮೇ
2: ಓಕೆ ಓಕೆ
1: ಏ ಮೇ ಮಹಿಂಗ ಫಶ ಮತೈ ಯಾರದು ದಿಹ ಬಸ್ ಫಶಾಣಮ ಫುರ್ದಂ ಬಸ್ ಲೋಬಿ
2: ಲೋಬಿ ಲೋಬಿ ರಂಕುಳ ಮಡು ಮಡು ಕಾರಿಯಂ ಆಸ್ಬ
1: ಬರಾವರ ಇವರ್ ಕೊದ್ದೆನ್ ಕೋ ಶಹು ಹಂಗೆ ಹಿಂಗೆ ಇವರ್ ಕೊದ್ದೆನ್ ಕೊಡ್ ನಿಮ್ಮೊಣೆ ತಯಾರದ ಸೊ ಏಕತಿ ಫಾಸ್ವಿ
2: ಓಕೆ
1: ಲೋ
2: ಲೋಲಾ ಲೋ ದೀಪಾವಾಗೋ ತುಂದೆಮ್ಮಗೆ ಜಾಣು ದೇಣ ಫಿದಾವಾ ಶಮಿ ಹುರಿ ತಿಚ್ಚಸು ಬಾತು
1: ಬರಾವರು ವಾರೆ
2: ವಾರೆಗೆ ಪರಿ ತೆಮಿ ತೆಮಿಯ ಹುರಿ
3: ಮಿಹಿಸಾ ಬಂಗಿಂಗೆ
1: ಹೆಂಗೆ ಇವರು ಕಿಯಬೇಕು ಓಕೆ ಶವು ಲವ ಗೆಟ್ ಒಂದ್ ಜಾಯ್ ನಿಮ್ಮೊಣೆ ಯಾರು ರೋಂಗ್ ರುಯಿಂಗ್ ರುಯಿಮಾ ಗುಳು ಹುರಿ ಕೊಮ್ಮೆ ಲವೆ
2: ರೋಮಿ ಹೇ

0: කරෝකග නොනර ලෝකම දෙගන්න ලොවම් බාරත්තකස් බැරිවාම
1: ම කරනග
0: ඕකේ හිනිතුන් හීලුම් හිනිතුන් හුළුමා ගුළුන් හොරේ
1: හිනිතුන් වුමාගිස්ලාරොවුන් දැන්ගන්න බයිනොසී
0: තු වෙලාශය කලායි ලවතික බරාබර පරි
1: පරි පරි පරි පරි පරි
0: බගුතු හම්මවේ දෙ හුරත වාරයගේ පරිවේ සම්පාරි කියන අද ඕකේ දෙගින් බස් තයාර කලි
1: කලි කලි කලි කලි කලි
0: බගුතු හමවේ කලි රවේ ගවා ජාතුහේ එවස් ලවේ
1: නොසිගේ
0: වරත් දෙර ඕකේ කුරංගි
1: කුරංගි දෙලෝ ෆෙනිසි හිෆා හැරම් වැහුරීමේ මගු ඔලිෆා
0: මගු ඔලිෆෝරේ රගල ඕකේ දොරුෆේ
1: දොරුෆතේ හින්දිල වැකෙන්ද
0: මගුතු හමමි හිතු
1: ගාම්න වලිකට
0: හිතු ගා දොරුෆෙන් හුළුවාලදී එගේ තෙලවා
1: නෝ
0: බලාලඟ බජයෙන්ගේ එනව වර රඟලු ගොහෙන්නු වර රඟල තිදනි එම්මෙ ෆහු එම්මෙ ෆහු අසරු
1: තියාසර රසරු ලොලු
0: වර බරාබර එම්මෙ දෙබස් ජානක තිනුවේ දෙ මිහරුමි ශෝහිත මේක අසු කියන බැෂහු මි ආමුකෝ මි බෑ ගෙනස් තේන මිහින් කියා බස්තුක වරන් එක් ගොතක හුන්නානි හුරි හැම්මෙන් කියා දාවත එකම සානි තාෆාතු ලවත කික් කැෆි ර ලවාඩු හවලන්ත මෙන්දුරු ෆස් බලනි ටීවී අන්නේර එම කමුදනි කොංකා ලවතක දිවේ හින්දී ඉංගිරේසි
1: ගිනම් බෙලනි හින්දී ලවදැන් ෆෙවරට් සිංගයි කනේ හකක් කරවිම වාගු එකම දිවහිකව සූරය වරගෙන ලවත ලෙම්බෑතු තවර රීති ලවත එල් එකහල ලව වරගෙන අඩු මිසාලක එල්ලවිසල්ක ඉඳ එතා උඩුන් එම්ම තරියෙන් මතු වේස් ෆරගෙන් ගදවානේ හේ එම්මෙන් බුණනී එත්තරින තකස්කාකකින් හේ වර මි ෆෙක්ටා ගොලේක හල ලෙම්බෑත දෝ එක හුන්නන එකතන් හුන්න ලෙම්බත් එකතන් හුන්න ලවලවර රීති
0: එහෙම මෙකාලවත බොඩකම් එහෙම ලවේ සානිය රීතිවනි එ ලවේ ගෙලෙන් රීතිවීම කියා මීහා ඒ ඩසන් මැට
1: ලෙන් රීතිවීම ලවයි රීති දෝ ශාණිය
0: මේ පහුගේ තාරයහුගදෙන් දිවෙහි ලවත ඔබ තෙරේ නුනිය දිවෙහි ෆන්නානුගේ තෙරෙන් එම කමුදා ලවකුන් තෙරයකි කොබ
1: දිවෙහි ෆන්නානුන්ගේ තෙරෙන් අස්ලු දිවෙහි ලව වරන් හම නුබෙලේගේ එහෙම ශලපිය දැන් කමුද
0: ශලපි කමුදනි ශලපි ගෙම්ම ෆහුන් අඩුව හාලව නුනිය මේ පහුගේ තාරයහිගේ සෙම රීතිවි ලවයකි කොබ
1: මේකට ඒක වරන් උඳකු වර වර වර තුසිච්චි ලවතන් අනෙකින් අඩු නාහතාද මේ මුබාරතරේක උළුමයකු වෙස් දැන් කොන් ලවයකේ බුණානී වෙස් නා දෙහන්ද අනක
0: මස්සලෙන් ඕන හැම ශලපිගේ ලවෙන් හරම ජහලක් පද්දෝ කොල්ලානිදෝ

අදි එකලේගෆාන් මධ්‍යනා දිමාය වඩාගෙන්නවි හිඳු විදාඩුවී අලුගේ වෙරි රස්කලාන්ගේ මියලාය සීදාවිගම්වා තෙදමග මගුදක්කවාශී.